0: listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ඔබට මත් පෙන් දුන්නොත් එපා කියනවද නැතිනම් බෑ මගේ රියදුරු බලපත්‍රය අහිමි වෙයි කියලා කියනවද ඇත්තටම මම මත් පෙන් පාන කරන කෙනෙක් නෙමෙයි අපි වැඩ කරන ස්ථානයේ උත්සවයක් තිබුණා එතනදී මට මත් පෙන් දුන්නාම ඒක එපා කියන්න මට හිතුනේ නැහැ මම හිතුවේ මගේ මත් පෙන් සීමාව අඩුයි කියලා නමුත් සීමාව 0.5ට වඩා වැඩි තිබිලා වාහනේ පදවල මාව අහුණා මට දැන් මගේ දරුවෝ වාහනේ පාසලට ගෙනියන්න බෑ මට මගේ අම්මට කියන්න සිද්ධ වුණා මට එයාව දොස්තරලා ගාවට ගෙනියන්න බෑ කියලා. මගෙන් යැපෙන මිනිසුන්ට බෑ කියලා කියන එක තමයි හැම දෙයකටම වැඩිය දරුණුම දඬුවම. ඒ වෙනුවට මට කියන්න තිබුණේ මත්පැන් එපා කියලා.
3: වගකීමෙන් හැසිරෙන්න. ඔබ මත්පැන් පානය කළොත් වාහනේ පදවන්න එපා. TAC within පණිවිඩයක්.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහ

0: ශනිදා සාද
1: 3ZZZ ගුවන් විදුලියේ සෙනසුරාදා සිංහල සංග්‍රහය
2: පිපෙන පිපෙන හැම පියුමෙම සුවඳ රැඳී කියන කියන පුවතකි මද නලට බැඳී ගෙවෙන ගෙවෙන හැම පැයකම සතුට දිදී රටම නැගෙන ජය දද හෙට බැඳෙඩු ඇති
3: ජීවිතයක අරුතරැඳී පවතින්නේ ඔබ සමාජයෙන් ලබා ගන්නා දේ මත නොවේ. ඔබ සමාජයට ලබා දෙන දේ මතයි. ඒ බව සැම විටම මතක

0: හදු බැඳි ගීතය හදවතේ ගැඹුරුම තැනක සිට ඔබට
1: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
2: පෙම්වතිය ඔවුනවුන් හට වෙන්ව යාමට කල් පැමිණ ඇති බව කියන්නේය. කිසිවක් නොදොඩා සිටින්නේ මන්දැයි පෙම්වතාගෙන් ඇය ආසයි. වෙන්ව යා යුතු ඇතැයි සිතන සිතිවිල්ල මගින් පවා ඇගේ හදවත මැලවී යයි. පීඩාවට පත්වේ. එබැවින් වෙන්වී යන මොහොතක් ගැන නොසිතායේ වෙතම තව තවත් ලං වී ගොළු වී හිඳිම මැනවේ පෙම්වතා සිතයි. නටුවෙන් ගිලිහෙන්නට ආරාන්දින මලක් බඳු ඇගේ හදවත යම්තම් අඳවාගෙන සිටින බැම්ම වන්නේ යළි පමු වීමේ ප්‍රාර්ථනයයි ආශාවයි. පෙම්වතා මේ මොහොත තවත් අසුරුසනක් වූ දිගුවන්නට ඇතුම්.

0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: ඔයි මියා කෝන් පිහිටලා තියෙන්නේ සෝවියට් රුසියානු දේශයේ සයිබීරියානු කලාපයට අයත් සාකා රිපබ්ලික් නම් වූ දිස්ත්‍රික්කයේ. හරියටම කිව්වොත් රුසියාවේ අගනුවර වෙන මොස්කව් නුවර සිට කිලෝමීටර් 4000කටත් එහා නැගෙනහිරින් සීතකල ජලය මාලුන් සීත කාලය ගත කරන ස්ථානය ඔයිමියා කෝන් නමෙහි අර්ථයයි. කෙසේ නමුත් ඔයිමියා කෝන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වෙන්නේ පෝල් ඔෆ් කෝල්ඩ් යනුවෙන්. මුහුදු මට්ටමින් මීටර් 750ක් ඉහළින් පිහිටි මේ ජනාවාසය සැබැවින්ම සොබා දහමට අභියෝග කරන මිනිසුන් කොට්ටාසයක් ජීවත් කරවන මිහිතලේ ඇති සොඳුරු ලොවෙන් හුදකලා වුණු ගම්මානයක්. සැබැවින්ම ජීවිතයේ කටුකත්වය සැබෑවට අර්ථ ගන්වමින් ඔයිමියා කෝන් වැසියන් තමන්ට හිරු උදාවෙන සෑම දිනකම ස්වභාව ධර්මය හා ඔට්ටු වෙමින් තම ජීවිතය ගැටගසා ගන්නට වෙරදරන සොඳුරු ජන කොට්ටාසයක්. ඔයිමියා කෝන් වැසියන් ලොව ජීවත් වෙන ශක්තිමත්ම ජන කොට්ටාසයක් ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්නේ අන්න ඒ නිසා. යුකුට්ස්කි කියලා කියන්නේ ලෝකයේ සීතලතම නගරය. එය ඔයිමියා කෝන් ගම්මානයට ආසන්නතම නගරයද වෙනවා. 300,000කට ආසන්න ජනතාවක් මේ නගරයේ වාසය කරනු ලබන අතර යුකුට්ස්කි සිට ලොව සීතලම ගම්මානය වෙත යාමට නම් නිසැක වශයෙන්ම දින දෙකක් ගත කිරීමට සිදුවන අතරම ඔයිමියා කෝන් වෙත යාමට සහ ඒමට ඇති එකම ප්‍රවිෂ්ට මාර්ගයද එය වෙනවා. සම්පූර්ණයෙන්ම හිමෙන් වැසුණු ෆයින් ගස් අතරින් දිවෙන මාර්ගය යුකුට්ස්කි සිට ඔමියා කෝන් දක්වා කිලෝමීටර් 682ක දුරක් දක්වා විහිදෙනු ලබනවා. එය පැය 35කට අධික නිසකවම දින දෙකක් ගත වෙන ගමනක්. දිනෙන් දින දියුණු වන ලෝකයේ අදටත් ඔයිමියා කෝන් වැසියන්ට මේ දුර්ග මාර්ගය හරහා ළඟම නගරයට යන්න දෙදිනක් ගත කරන්න වෙනවා. ඔයිමියා කෝන් ජන ජීවිතය වසරින් මාස 9ක කාලයක් පුරාවට නිරතුරුවම රින සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වයක් මෙහි දක්නට ලැබෙන අතර සීත ඍතුවේදී එය රින 60 සීමාව ඉක්මවනු ලබනවා. 1924 වර්ෂයේ එක් දිනකදී මෙහි උෂ්ණත්වය සටහන්ව ඇත්තේ රින සෙල්සියස් අංශක 96ක් ලෙසින්. ඒ දිනය සිහිකරනු වස් අදටත් මෙහි ස්මාරකයක් එහි යන ඕනෑම කෙනෙකුට දැකගන්න පුළුවන්. ඉතින් හිතාගන්න පුළුවන් නේද කොහොම සීතලක්ද මේ ඔයිමියා කෝන් ගමේ තියෙන්නේ කියලා. ඒක ඔබේ ගෙදර ශීතකරණය ඇතුලේ ඔබ ඉන්නවටත් වඩා වැඩි සීතලක් කියලා කියන්න පුළුවන්. ඔයිමියා කෝන් වැසියන්ගෙන් බහුතරය සාම්ප්‍රදායික රුසියානුවන් සහ සාම්ප්‍රදායික යුකුට්ස්කි සයිබීරියානුවන් 70,000ක් වූ යුක්‍රේනියානුවන්ද මෙහි වාසය කරනු ලබනවා. අතීතයේදී මෙහි 9,000කට අධික ජනගහනයක් වාසය කළත් වර්තමානයේදී තත්ත්වය තරමක් ඛේදනීය ලෙස පරිවර්තනය වී අතවන විට මෙහි වාසය කරනුයේ ගම්වැසියන් 487ක් පමණයි. රුසියානු භාෂාව කතා කරන ලබන ඔවුන් තමන්ට මාවේනික වූ සාම්ප්‍රදායික ඇඳුම් ආයත්තම් වලින් මේ කටුක ගම්මානය සුන්දර කරවනු ලබනවා. පෘථිවියේ වෙනත් කිසිදු ස්ථානයක අත්විඳිය නොහැකි තරමේ අධික සීතලක ජීවත් වන මේ යුකුට්ස්කි වරුන්ට සාම්ප්‍රදායික රුසියානුතේ වොඩ්කා ඔවුන්ට මනා ආභරණයක් ලෙසයි හඳුන්වන්නේ. සත්ව පාලනයෙන් ලබා ගන්නා පිරිසිදු කිරි අං සහිත පිනිමුවන්ගේ මාංශ සහ අශ්ව මාංශ මෙන්ම මත්ස්‍ය ආහාර ඔයිමියා කෝන් වැසියන්ගේ ශරීරය පෝෂණය කරනු ලබනවා. කිසිදු බීජයක් හට නොගන්නා කිසිදු ගොවිපලක් පවා නොමැති ඔයිමියාකුන් වැසියන් සම්පූර්ණයෙන්ම මාංශ ආහාර මත යැපෙන ජන කොට්ටාසයක්. මුළු ගම්මානයටම ඇත්තේ එක් කුඩා වෙළඳ සැලක් සහ කුඩා පාසලක් පමණක්ම වන අතර උෂ්ණත්වය රින සෙල්සියස් අංශක 55 ඉක්මවන දිනයන්හිදී එම පාසලද වසා දමන්නට කටයුතු කරනවා. ඉතින් කවුරුම හෝ කෙනෙක් හිතන් ඉන්නවා නම් ලෝකෙ සීතලම ගම්මානය දැකබලාගෙන එන්න ඒ සඳහා අවස්ථාවක් නම් තියෙනවා. හැබැයි ඉතින් ඔබ රුසියාවට නම් යා යුතුම වෙනවා. මොස්කව් නුවර සිට යුකුට්ස්කි දක්වා ගුවන් ගමන් වාර 8ක් සෑම සතියකම ක්‍රියාත්මක වන අතර යුකුට්ස්කි සිට ඔමියාකෝන් දක්වා විශේෂිත වූ රථයක නැග ඔයිමියාකෝන් දක්වා යෑමට හැකියාව ලැබෙනවා. මැයි සහ අගෝස්තු දක්වා ඔයිමියාකෝන් වෙත උදාවෙන කිටි කිම්හානය ඒ සඳහා ඔබට බෙහෙවින්ම උචිත වෙනවා.
0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.

ගීතය ගායනා කළේ මිල්ටන් මල්ලවරච්චි. අපි හැමදාම ආදරය කරන කටහඬක්. මේ අපි ආදරය කරන කටහඬවල් අනුකරණය කරමින් නිර්මාණ ඉදිරිපත් කරන්නට නූතන AI තාක්ෂණයෙන් පුළුවන් වෙලා තියෙන බව ඔබ දන්නවා ඇති. කෘතිම බුද්ධියෙන් එහෙම නැත්නම් AI තාක්ෂණයෙන් නිමවෙන මේ අලුත් නිර්මාණ සැබවින්ම නිර්මාණද කියන කාරණය විවාද සම්පන්නයි. මේ ගැන ලොකු වාදයක් යනවා. මේ වාදයේදී කියවෙන්නේ කෘතිම බුද්ධියෙන් ඉදිරිපත් කරන මේ නිර්මාණ නිසා සැබෑ නිර්මාණකාරයන්ගේ නිර්මාණවලට තියෙන ඉල්ලුම නැති වෙලා යනවා නේද කියන කාරණය. බොහොම සරල උදාහරණයකින් කියනවා නම් දැන් බොහෝ පුවත්පත්වල පළවන චිත්‍ර AI තාක්ෂණයෙන් නිර්මාණය කරගත් ඒවා. ඒ නිසා ඒ පුවත්පත්වලට චිත්‍ර ඇඳපු චිත්‍ර ශිල්පීන්ගේ අවශ්‍යතාවක් නැති වෙලා යනවා. ඒ වගේම තමයි සංගීතයේදීත්. ඒ වගේම තමයි මූර්ති ශිල්පයේදීත්. මේ සියල්ල කරන්නට දැන් නූතන AI තාක්ෂණයට පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා අනාගතයේ දවසකදී චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, ගායකයන්, ගායිකාවන්, සංගීතඥයන් මේ වගේ නිර්මාණාත්මක හැකියාව තියෙන පුද්ගලයන්ගේ අවශ්‍යතාවක් නැති වේද කියන කාරණය දැන් කතාබහට ලක් වෙලා තියෙනවා. ඇත්තටම එහෙම වෙයිද? මිනිස් සිතේ මතුවන සැබෑ සිතිවිලි, නිර්මාණකාරීකුගේ සිතේ මතුවන සැබෑ සිතිවිලි ඒ ආකාරයටම නිර්මාණය කරන්නට තාක්ෂණයට හැකි වේද? එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන අර හියුමන් ටච් කියන ඒ සංකල්පය, ඒ අදහස අලුත් තාක්ෂණ නිර්මාණ තුළ හොයාගන්නට පුළුවන් වෙයිද? වඩා සරලව කියනවා නම් සැබෑ මිනිස් නිර්මාණකාරයෙක් අභිබවා ගිහින් නිර්මාණ ඉදිරිපත් කරන්නට නූතන තාක්ෂණයට, AI තාක්ෂණයට හැකි වේවිද? අපි දන්නේ නැහැ. උත්තරේ කියන්නට අද අපි දන්නේ නැහැ. හෙට මොකක් වේවිද කියන්නට අද අපි දන්නේ නැහැ. නමුත් හෙට වෙන විට මේ තාක්ෂණයෙන් විශාල පෙරලියක් සිදු වෙන බව නම් අපට විශ්වාසයි. ඒ පෙරලිය හොඳ අතට සිදු වෙයිද, නරක අතට සිදු වෙයිද කියන එක තමයි අද අප හමුවේ තිබෙන ගැටලුව. අපි බලමු.

0: අපේ උරුමය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජනශ්‍රුති පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනශ්‍රුතිවේදී මහින්ද කුමාර දලුපත ඉදිරිපත් කරයි.
1: වැවයි දාගබැයි ගමයි පන්සල. ඔබ අප කවුරුත් දන්නවා ලංකා සමාජයේ නූතන අවධියේදී දේශපාලන වේදිකාව උණුසුම් වෙනකොට සූත්‍රයක් එනවා, සංස්කෘතික සූත්‍රයක් සමාජගත වෙනවා. ඒක තමයි වැවයි දාගබැයි ගමයි පන්සලයි කියලා කියන්නේ. මේ සූත්‍රයේ ඇත්තටම ඔබත් කියනවා ඇති, ඔබ ඕන තරම් කියලා ඇති. සංස්කෘතිය ගැන කතා කරනකොට, ලාංකික සංස්කෘතිය හඳුන්වා දෙනකොට අපි සියලු දෙනාම පුරුදු පුහුණු වෙලා ඉන්නවා කියන්නට වැවයි දාගබැයි ගමයි පන්සලයි තමයි අපේ සංස්කෘතික භාවිතාවේ, සංස්කෘතික උරුමය, ඒ ආරක්ෂා කළ යුතු වගේ විවිධාකාරු දේවල්. හැබැයි ඇයි මේ පුරුවට, මේ මිත්‍යාවට සංස්කෘතික වැරදි ස්වභාවයේ තවදුරටත් අපි කරපින්නගෙන යන්නේ? මේක ගැන ඇයි විමර්ශනය නොකරන්නේ කියන එක විශාල ගැටලුවක් තියෙනවා. ඔබ හිතනවද වැවයි දාගබයි ගමයි පන්සලයි කියන එක අපේ නිවැරදි ජනමූලය නැත්තම් සංස්කෘතික උරුමය කියන මේ සපරම බොරුවක්? මේ මිත්‍යාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතාවදීදී ලාංකික සමාජයේ තහවුරු වුණා. ඒ තහවුරු වීමට බලපෑවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නෙමේ, සිංහල බෞද්ධ ව්‍යාපාරය. සිංහල බෞද්ධ ව්‍යාපාරයට බෞද්ධ සංස්කෘතිය ඔසවා තබාගෙන රට නිදහස් කර ගැනීමේ අරමුණක් තිබුණා. ඒ නිසා වැඩිදුර නොසිතා බෞද්ධ පිළිවෙත ඉහළට ඔසවා තැබීමේ අරමුණු ඇතුව තමයි මේ සංස්කෘතිය සූත්‍රගත කරේ. මොකද අපි කවුරුත් දන්නවා සංස්කෘතික සංකල්ප සූත්‍රගත කරලා, ඒ සූත්‍රගත කිරීම සමාජගත කරාට පස්සේ ඒක අපේ ජීව ධාතු ඇතුළට නැත්තම් සංස්කෘතික රුධිර ධාතු ඇතුළට කිඳා බහිනවා. අන්න එතකොට මේ මතක පොසිලයන් අපෙන් ගලවා ඉවත් කිරීම ඉතාම දුෂ්කර කාර්යයක් වෙනවා. මේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියන එක ඒ සංස්කෘතික සූත්‍රගත කිරීමට වෙලා තියෙන ඒ දේම තමයි. මේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියන්නේ ඔබ දන්නවා අපේ සම්ප්‍රදායික වැව්ගම්මාන සම්ප්‍රදායක් තියෙන. ලංකීය සංස්කෘතියේ පදනම වැව්ගම්මාන පදනමක්. එතකොට වැවකින් වැවකට බැඳුණු වැව් වෙල්ලංගා පද්ධති පිළිවෙතක් තියෙන. ඒ වගේම තමයි ගැමියන් විසින් කුඩා, ඒ කියන්නේ ගමික වැව් කියලත් මේවා සෙල්ලිපිවල හඳුන්වන ගම් වැව් තනාගෙන ජීවත් වෙන වැව්. වැව් පල්ලයක් කිට්ටෑයක් තියෙනවා. ඒ කිට්ටෑය වීවැපුරුම් කටයුතු කරා. ඒ වගේම තමයි බණපෙත තියෙනවා, එයින් කොටා කියා ගැනීමේ කටයුතු කරා. ඒ වගේම ගැම් මැද්ද කියලා කිව්වේ ගෙවල් මන්දියකට හදාගෙන සුභාදාමි ජීවන පිළිවෙතක් අනුගමනය කර. මෙන්න මේ සමාජ පදනම අද වෙනකොට වෙනස් වෙලා, නමුත් ඒ උරුමය වෙනස් වෙලා නැහැ. පාරිසරික ව්‍යුහය තාමත් තියෙනවා. මෙන්න මේ පදනම ඇතුලේ තමයි වැවක් අපිට ඕනේ. අපේ සාම්ප්‍රදායික සමාජයේ ගමක් බැඳ ගන්නට කලින් පියදි කලාපයේදී ඉස්සල්ලා වැවක් තනුවා. වැවක් තනලා වැවට වතුර පිරිලා වැව වාහන් දානවද, ඒ කියන්නේ පිටවාහන් දානවද කියන එක බලන. වැවක පිටවාහන් දානවයි කියලා කියන්නේ යහමින් දියවරින් පෝෂිත වැව. අන්න එහෙම යහමින් දියවර පෝෂිත වෙච්ච වැවකට බය හැක නැතුව පල්ලෙහා ගොවිතැන්පත් කරගෙන සෑහෙන පිරිසකට වැවේ අර අපි එකට කියනවා ගිල්ම කියලා කියනවා, වතුර අල්ලන වපසටිය තියෙනවා. ඒ ගිල්ම ප්‍රදේශයේ අනුව බලලා කියන පිරිසකට ජීවත් වෙන්න පුළුවන් පවුල් 10 15කට, එහෙම නැත්නම් 20 30කට ජීවත් වෙන්න පුළුවන් ගම් බැවක. මෙන්න මේ පරිසරය ඇතුලේ වැවක් අපිට අත්‍යවශ්‍ය සාධකයක් අපේ ගොවිතැන්පත් කරගෙන ජීවත් වෙන්න. එහෙමනම් මේ සූත්‍රයේදී වැව අපිට ඕන. ඊට පස්සේ වැවයි දාගබැයි. දාගබැයි වෙන්නේ පන්සල කියන ආගමික ව්‍යුහයට. හොඳයි, අපි කවුරුත් දන්නවනේ එතකොට දාගබේ ස්වභාවයේ ගර්භය කියන එක අපි දන්නවා. ඒකයි ති පන්සලටනේ. ඔන්න එතකොට අපේ වැව තියෙනවා, පන්සල තියෙනවා. ඊට පස්සේ වැවයි දාගබේ ගම. ගම කියන්නේ අපිට තිබුණ සාම්ප්‍රදායික විදියට ඉහළ ගම් මැද්ද, මැඩ ගම් මැද්ද, පහළ ගම් මැද්ද කියලා ගම් මැදි තුනයි උපරිමයෙන් හදාගන්නේ. නැත්තම් එක ගම් මැද්දයි තියෙන්නේ. ඒ ඉඩ ස්වභාවයේ පොළවේ පිහිටීමේ සහ ජීවත්වීමේ වැවේ ඉඩකඩ ප්‍රමාණය අනුව. එතකොට හොන ගමක් ඕනේ. හරි, වැවක් තියෙනවා. දැන් දාගබ ගම මේ ආගම තියෙනවා. ඊගවට එනවා අපිට මොකද්ද? ගම තියෙනවා, ජීවත් වීමෙන් පරිතරය තියෙනවා. ඊගාට අපිට මොකක් තියෙනවා? පහේ එනෝ අපිට පන්සල එනවා. ඒතර පන්සල කියන්නේ, පන්සල කියන්නේ බෝධින් වහන්සේ තියෙනවා, ධාතුන් වහන්සේලා වැඩ ඉන්න දාගැබ තියෙනවා, ආවාස ගෙවල් තියෙනවා, පිළිම ගෙවල් තියෙනවා, බිව්පයක්. පන්සල කියලා කියන්නේ දාගැබත් අයිති වෙන, බෝධියත් අයිති වෙන මේ ආගමික ව්‍යුහයට මේ පන්සල කියලා. ඔබ හිතුනද අපි කන්නේ කොහෙන්ද? අපිට කෑම ඉන්නේ කෙටි. ඒතර කො අපේ කෙට කවුද අපේ කෙත ඉවත් කරේ? මේ කෙත ඉවත් කිරීම දේශපාලන ව්‍යාපාරයක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? සංස්කෘතිය ඇතුළත දේශපාලන ව්‍යාපාරේ රිංගන්නේ මෙන්න මේ ආකාරයට තමයි. එතකොට අපේ කෙත අපෙන් ඉවත් කරා, අපේ ජනමනසින් ඉවත් කරා, අපේ භාවිතාවෙන් ඉවත් කරා, අපේ සංස්කෘතික හැඟුම් සමුදායෙන් ඉවත් කරා. කෙත කියන්නේ සූත්‍රගත කරාට පස්සේ මේක පරම්පරාවෙන් පරම්පරාවට දරුවන්ට කියා හදා දෙනවා, ඕනම වෙලාවක කියනවා. එතකොට මේ සූත්‍රේ කරපින්න බිනා ඒ සූත්‍රයේ ඇතුළාන්තයේ තියෙන ජීව ගුණය විමර්ශනය කිරීමක් කරන්නේ. ජනශ්‍රුතිය කියන්නේ මේ අතීත උරුමය ඔහේ දුරවන එකක් නෙමෙයි, ඒක විමර්ශනය කිරීමේ පදනමයි තියෙන්නේ. මේ පදනමත් එක්ක බලනකොට ඔබට තේරෙනවා අපි කොච්චර හානියක් අපේ ඉතිහාස සංස්කෘතික සහ ජීවන පැවැත්ම නැත්තම් අපේ සම්ප්‍රදායට කරගෙන තියෙනවා. මේක වෙන්න ඕන දේ තමයි බැබයි, කෙතයි, ගමයි, පන්සලයි. බැවක් නම් බැව පල්ලය තියෙන කෙත්තයයි. බ්‍රිතාන්‍ය යටත් විජිත අවධියේදී ලේඛනගත වෙච්ච සියලු ලේඛනයන් අධ්‍යයනය කරන්න බැව පල්ලය තියෙන කෙත්තය. ඒ කිත්‍යායත් එක්ක බැඳුණු වනරොද, හේන් ගොවි තැන, ඊට පස්සේ තමයි ආගමික වපසගිය සංහිඳ, මෙන්න මේ කියන පාරිසරික ව්‍යුහය ගැන කතා වෙනවා. ලෝකේ තිරසාර පැවැත්ම සඳහා ඉතාම සමිබල ගන්වන ලද පරිසර උරුමයක් විදිහට තමයි අපේ බැබයි, කෙතයි, ගමයි, පන්සලයි කියන පරිසර පද්ධතිය. ඒ පරිසර පද්ධතිය හා බැඳුණු සංස්කෘතික ජීව පද්ධතිය ගැන බ්‍රිතාන්‍ය යටත් විජිතවදී විමර්ශනාත්මක අධ්‍යයනයක් කරලා තියෙන එක මම හිතනවා ලාංකික සමාජය අපි ජීවන උරුමයක්, ජීවන පිළිවෙතක්, ජීවන පැවැත්ම. ඉතින් අපි මේ බැරද්ද ඉතිරිදරු පරම්පරාවට පවරන්නේ නැතුව බැබයි, කෙතයි, ගමයි, පන්සලයි කියන කටබහරේ හුරුකම ඇති කරගමු. එහෙම වුණොත් අපේ සැබෑ උරුමය අපිට නැවත ගොඩනගාගත හැකියි.
0: අපේ උරුමය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජනශ්‍රුති පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනශ්‍රුතිවේදී මහින්ද කුමාර දළුපත ඉදිරිපත් කරයි.
2: රස මුසු සිනමාව සිනේ මායා.
3: ලෝකයේ මුල්වරට සිනමා කර්මාන්තයේ සිනාරියෝ රයිටින් කියන එක රැකියාවක් එහෙමත් නැත්නම් ගෙවීම් ලබන සේවාවක් බඩපත් වුණේ 1900දී ඇමරිකාවේ නිව්යෝක් නුවර පුවත්පත් කලාවේදී හිටියා රෝයි මැක්කාඩෙල් කියලා. එක්තරා චිත්‍රපට නිෂ්පාදක සමාගමක් මුල්වරට ඔහුගේ සේවය ලබාගෙන තිබුණා තත්පර 90 දර්ශන 10ක තිර රචනා 10කට. ඔහුට එක් තිර රචනයකට ඇමරිකානු ඩොලර් 15 බැගින් ඩොලර් 150ක් ගෙවා තිබුණා. ඇත්තෙන්ම මුල්වරට තිර රචනාවක අවශ්‍යතාවය තීරුණේ චිත්‍රපටවල ධාවන කාලයේ දීර්ඝ වීමත් ප්‍රකාශන සංකීර්ණත්වයත් නිසා. සංවිධානාත්මක ලිඛිත සැලැස්මක අවශ්‍යතාවය තවත් දෙනුනේ රේඛීය නිෂ්පාදනයට මෙන්ම සංස්කරණයට එය මනා රුකුලක් නිසා. අනෙක් අවශ්‍යතාව වුණේ චිත්‍රපටයේ නිෂ්පාදකට හෝ නිෂ්පාදන සමාගමට එම චිත්‍රපටයට යන මුළු වියදම කෙතරම්ද කියා පූර්ණ නිගමනයකට ඒමේ පහසුව තකා. ඒ සටහන ඇත්තරම චිත්‍රපටයේ බ්ලූ ප්‍රින්ට් එකක් විදිහට සැලකෙන්නේ. තිරපිටපත් රචනය හඳුන්වා දීමට කලින් තිබුණේ දෙබස් රචනය හා අධ්‍යක්ෂවරයාගේ හිතේ තිබුණු සැලැස්මයි. ඒ සැලැස්ම සීමා රහිතයි. තිරපිටපත චිත්‍රපටයේ අවසානයේ දක්වා තිබෙන සීමා සහිත සැලැස්මක්. අපේ සිංහල සිනමාවේ ඔය තිර රචනය කියන එක කර්මාන්තයට එක්ුණේ මම හිතන හැටියට 1950 දශකයේදී. දෙබස් රචනය කඩුණු පුරුදු චිත්‍රපටයේ ඉඳලම තිබුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් ෆිරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ දෙබස් රචනයට එක් කරගෙන තිබුණේ K.A.W. පෙරේරා මහතාව. එයට ප්‍රධාන හේතු වුණේ සමාජයේ නොඑක් ස්තරවල ජනප්‍රජාවගේ ජනවිඥානය හඳුනා ගැනීමේ දක්ෂතාවයක් එතුමාට තිබුණු නිසා බවයි මගේ විශ්වාසය. K.A.W. පෙරේරා මුල්වරට තිර රචනාවක් කරන්නේ එතුමා මුල්වරට අධ්‍යක්ෂණය කළ ප්‍රීමියක් නිසා චිත්‍රපටයට. තිර රචනාවක් කියන්නේ ඉතාමත් සංකීර්ණ සටහනක්. දර්ශනෙන් දර්ශනයට ඡේදනය වීමේදී ඒ දර්ශනවල ජීවත් වන චරිත රඳවන ස්ථාන දෙබස් සියල්ල ඒ තුළ ඇතුළත් විය යුතුයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට සහ කැමරා අධ්‍යක්ෂවරයාට කැමරා කෝණ නිර්ණය කිරීමේදී පහසුවකුත් එමගින් ඇති කරනවා. චිත්‍ර නිර්මාණයේ හා දළ සටහන් නිර්මාණයේ දක්ෂයෙකුට තිර රචනය ඉතාමත් පහසු කාර්යයක්. උදේකාන්ත වර්ණසූරියට තිර රචනා කිරීමේදී එතුමා සුසිල් ප්‍රේමරත්නයන්ගෙන් උගත් චිත්‍ර ඇඳීමේ කලාව ඉවහල් වුණු බව එතුමා දිනක් මට පැවසුවා. K.A.W. පෙරරා මහතා චිත්‍රපට 24කට තිර රචනයෙන් එක් වුණා. 1966 පැවැත්වූ තුන්වෙනි සරසවිය සිනමා උරලේදී සාරවිට චිත්‍රපටයට එක්කළ තිර රචනය වෙනුවෙන් හොඳම තිර රචනයට හිමි සම්මානයට එතුමා හිමිකම් කිව්වා. K.A.W. පෙරරා මහතා තිර රචනයකට චිත්‍රපට අතර බයිසිකල් හොරා චිත්‍රපටය විශේෂ තැනක් ගන්නවා. අද අපි කතා කරමු බයිසිකල් හොරා චිත්‍රපටය පිළිබඳව.

බයිසිකල් හොරා අපේ කතානාද සිනමාවලියේ අංක 177 හිමුණු චිත්‍රපටයයි. K.A.W. පෙරා මහතා මේ චිත්‍රපටයේ කතාව දෙබස් තිර කතාවලියා අධ්‍යක්ෂණයනොත් එක්ුණා. ප්‍රදර්ශනය ආරම්භ වුණේ 1968 මැයි 26 වෙනිදා. නිෂ්පාදනය E.A.P. එදිරිසිංහ මහතා. ප්‍රධාන භූමිකා රඟ දැක්වේ ඔස්වල් ජයසිංහ සහ සන්ධ්‍යා කුමාරි. අනිකුත් රංගන ශිල්පීන් ලෙස හර්බර්ට් අමරවික්‍රම, ගැමණු විජේසූරිය, දොන් සිරිසේන, රොබින් ප්‍රනාන්දු, ජෝසප් සෙනවිරත්න, ඩේවිඩ් ධර්මකීර්ති, ඩී.ආර්. නානායක්කාර, හර්බර්ට් එම් සෙනවිරත්න, තලසා ගුණසේකර, ලැටිෂියා පීරිස්, පර්ල් වාසුදේවි, සෝනියා දිසානායක, ලිලියන් එදිරිසිංහ, රුබී දෙමෙල්, ජීවරාණි කුරුකුලසූරිය, හර්බර්ට් මෙන්ඩිස්, ජස්ටින් පීරිස්, රිචඩ් ඇල්බර්ට්, වොලි නානායක්කාර, කාන්ති කුමාරි සහ ජෙසිකා වික්‍රමසිංහ එක්වී සිටියා. 1969 දී පැවැත්තු 6 වෙනි සරසවිය සිනමා සම්මාන රැලේ ජෙසිකා වික්‍රමසිංහට හොඳම සහාය නිළිය සම්මානය පිරිනැමුණේ ඩී.ආර්. නානායක්කාර රංගපෑ චරිතයේ බිරිඳ ලෙස ඇය ඉදිරිපත් කළ රංගනය උදෙසායි. ඩී.ආර්. නානායක්කාර තරුණ වියේදීම වේදිකා නාට්‍යවල රංගපෑම ආරම්භ කළා. 1936 දී ඩී.ආර්. රංගපෑ නාට්‍යයක් නැරඹූ සිරිසේන විමලවීරයන් එතුමාගේ නිත්‍ය නාට්‍ය කණ්ඩායමට එතුමාව බඳවාගත්තා. එතුමාගේ අම්මා වේදිකා නාට්‍යයේ සර්ණපාල චරිතය රඟපෑවේ ඔහුයි. ඉන්පසු විමලවීරයන්ගේ සීදේවි, පිටිසර කෙල්ල, රොඩි කෙල්ල, මග්ගුණ චාලි වැනි නාට්‍යවල රඟපෑවා. 1949 දී සිරිසේන විමලවීරයන් එතුමාගේ අම්මා වේදිකා නාට්‍ය චලන චිත්‍රයට එක්කරද්දී ඩී.ආර්. නානායක්කාරයන් සම්බන්ධ කරගත්තා. එතුමා රඟපෑ 16 වෙනි චිත්‍රපටය තමයි මේ බයිසිකල් හොරා. වේදිකා නළුවෙක් සිනමා නළුවෙක් වීම හරිම අභියෝගාත්මකයි. වේදිකාව මත කෙරෙන අධිරංගණය සිනමාවට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම වේදිකාවේ දෙබස් වල ඇති තීව්‍ර බව සිනමාවට ගැලපෙන්නේත් නැහැ. නමුත් ඒ අදාළ ශේෂ්ත්‍ර දෙකේ ස්වභාවය මනවින් තේරුම්ගෙන ඉතාමත් සාර්ථක ලෙස ඒ අභියෝගයේ බාරගත් නළුවෙක් ඔහු. ඩී.ආර්. නානායක්කාර බයිසිකල් හොරා චිත්‍රපටයේ ප්‍රශස්ත රංගනයක යෙදුණා. 1969 දී පැවැත්තු 6 වෙනි සරසවිය සිනමා සම්මාන උරලේදී ඩී.ආර්. නානායක්කාර මහතාට බයිසිකල් හොරා චිත්‍රපටයේ වෙනුවෙන් හොඳම නළුවා සම්මානය පිරිනැමුණා. ස්ටීවන් ස්පීල්බර්ග් මහතා වරෙක පවසා තිබුණේ ඩී.ආර්. නානායක්කාර ඔහුට මුණගැසුණු ඉතාමත් දක්ෂ නළුවෙක් බවයි. ඩී.ආර්. නානායක්කාර මුල්වරට හොඳම නළුවා සම්මානය හිමි කරගත්තේ 1964 පැවැත්තු මුල්ම සරසවිය සිනමා සම්මාන උරලේදී සිකුරුතරුව චිත්‍රපටයේ එතුමා කළ රංගනය වෙනුවෙන්. බයිසිකල් හොරා චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ වෙනින් කවුරුත් නෙමේ ලෙනින් මොරායල්ස්. 1970 දී පැවැත්තු ප්‍රථම ගුවන්විදුලි සම්මාන උරලේදී බයිසිකල් හොරා චිත්‍රපටයේ වෙනුවෙන් K.A.W. පෙරා මහතාට හොඳම අධ්‍යක්ෂක සහ හොඳම තිරනාටක රචක යන සම්මාන ද්විත්වයම හිමි වුණා. සටන් අධ්‍යක්ෂණයෙන් රොබින් ප්‍රනාන්දු එක්වී සිටියා. කලා අධ්‍යක්ෂණය ජේ.ඒ. වින්සන්ට්, ශබ්ද පරිපාලනය නිමල් වීරක්කුඩි, වේශ නිරූපණ ශිල්පියා වූයේ රජිත සිල්වා, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය ප්‍රේමශ්‍රී කේමදාසයන්. කේමදාස මාස්ටර් මේ චිත්‍රපටයේ එක්කලේ ගීත 4ක් පමණයි. ගීත ගායනයෙන් එක්ුණා කලාශූරී ලතා වල්පුල, ජනප්‍රිය ගායක ජේ.ඒ. මිල්ටන් පෙරා සහ ආචාර්ය වික්ටර් රත්නායක.

ගීත රචනා කළේ කරුණරත්න අභිසේකර, ධර්මශ්‍රී ගමගේ ඔගස්ටස් විනායක රත්නම් සහ තලංගම ප්‍රේමදාස. දැන් රසමුසු සිනමාව සිනමායා අංගේ අවසාන ගීතය. මේ ගීතය රචනා කළේ ඔගස්ටස් විනායක රත්නම්. සංගීතවත් කළේ ප්‍රේමශ්‍රී කේමදාසයන්. ගීතය ගායනා කරන්නේ ලතා වල්පොළ. ඉතින් මතු දිනක තවත් මෙවැනිම සිනමා නිර්මාණයක් ගැන කතා කිරීමට අපි එක්වමු. අද ඒ ඓතිහාසික සිනේ චාරිකාවට ඔබව කැටුව ගිය මම රෝහණ කරුණරත්න.

සෙන් කතා. සෙන් ආශ්‍රම දෙකක ඉතා දක්ෂ සාමණේර සිසුන් දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් බැංකි, අනිත් සාමණේර දරුවා යුෂි. ආශ්‍රම දෙකම මේ දෙන්න ගැන ආඩම්බරෙනුයි හිටියේ. දවසක් මේ දෙන්නම පොළට ගියා තම තමන්ගේ ආශ්‍රමවලට දාවල් දානය සඳහා එළවලු අරන් එන්න. දෙන්න මගදි හමු වෙලා ටිකක් කතා කළා. බැංකිට හිතුණා යුෂි කොතරම් ඇත්ත කියනවද කියලා බලන්න ඕනේ කියලා. ඉතින් බැංකී යුෂිගෙන් ඇහුවා, "ආයිබෝන් යුෂි, කොහෙද ඔබ මේ යන්නේ උදේම?" කියලා. යුෂි තමන්ගේ කකුල් දෙක ටිකක් බලලා හිතුවා බැංකිට පොඩි විහිළුවක් කරන්න ඕනේ කියලා. එයා කිව්වා, "මං මගේ කකුල් දෙක මාව ගෙනියන ඕනම් තැනකට යනවා." බැංකිට පිළිතුර ඇල්ලුවේ නැහැ. මෙයා මෙයාගේ පණ්ඩිතකම් මට පෙන්වන්න හදනවා වගේ. එයාට කියන්න තිබුණානේ පොළට යනවා කියලා. එදා බැංකේ ආපසු ගියේ ටිකක් තරහින්. "හොඳයි, මම මෙයාව අල්ලගන්නම් කොහෙට. හෙටත් යුෂි ඕකම කියයිනේ. එතකොට මාත් මගේ පණ්ඩිතකම් පෙන්නලා අහනවා, ඔබට කකුල් නොතිබුණා නම් ඔබ කොහෙද යන්නේ කියලා." එතකොට එයාට කියන්නම වෙනවා යන්නේ කොහෙද කියලා. ඉතින් ඔන්න දෙවෙනි දවසේ දෙන්නම මගදී හම්බ වුණා. "ආයිබෝන් යුෂි, ඔබ අද කොහෙද යන්නේ?" කියලා බැංකිය ඇසුවා. එහෙම කියන ගමන් බැංකි ජයග්‍රාහක ලීලාවෙන් බලන් හිටියා යුෂි ඊයේ පිළිතුරම දෙයි කියලා හිතාගෙන. "මම යන්නේද? අද මං යනවා සුළඟ හමන දිසාවට," යුෂි කිව්වා. බැංකි තනියම හිතාගත්තා මේ යුෂි නම් මෙල්ල කරන්නම ඕනේ කියලා. එදත් බැංකි ආපහු ගියේ හිතේ පොඩි පීඩාවකින්, අසතුටකින්. "හොඳයි, කමක් නැහැ. මං හෙට අල්ලගන්නම්කෝ. මං හෙට එයාව කොහොම හරි පරද්දනවා මයි. හෙටත් ඔය උත්තරේ දෙයිනේ මේ පණ්ඩිතයා. එතකොට මං අහනවා සුළඟ හැමේ නැත්තම් ඔයා කොහෙද යන්නේ කියලා." එතකොට යුෂිට කියන්නම වෙනවා ඇත්ත. "හරි, හෙට තමයි මම දිනන දවස. මං එයාව හුළඟ හැමන පැත්තටම යවන්නම්කෝ හෙට" කියලා බොහොම ජයග්‍රාහක ලීලාවෙන් තුන්වෙනි දවසෙත් යුෂි ඉදිරියට ගියා. "ආයුෂි, අද ඔබ කොහෙද යන්නේ?" එයා කට මැදගෙන හිටියා යුෂිගේ උත්තරයට ප්‍රතිඋත්තර දීලා තම ජයග්‍රහණය භුක්ති විඳින්න. යුෂි වැඩි ගාණක් නැතුවම උත්තර දුන්නා. "බැංකි මම යනවා පොළට එළවලු ටිකක් ගන්න." එහෙම කියලා යුෂි කෙලින්ම පොළට ගියා. බැංකි කට ඇරගෙන එතනම නැවතුණා.

0: Опа, кяюкита.
1: ශනිදා සාදයේ ගෙනෙන ඔබ ගෙයූ ගීතයේ විශේෂාංගයට අද අපි තෝරගත්තේ සදානුස්මරණීය ගීතයක්. ගීතයේ මුල් ගැයුම ආචාර්ය වික්ටර් රත්නායකගේ ගීතය ලිව්වේ ප්‍රේමකීර්තිද අල්විස්. අද ඔබ වෙනුවෙන් මේ ගීතය ගයන්නේ තාත්තෙකුයි දුවෙකුයි. ධනුෂ්ක ප්‍රභාෂ් සමග සේනෝදි රියානා.

0: Shanita, Shanita, Shanita.
1: Sadia.
2: Obame Savandamin City, 3 Z Guan Vidili, a single Savi, Senasurada, single Sangrahaitai. Ape Givite di Api Bo Siduim Welta Mona Denua. Vivi the Hala Happim Welta Mona Denua. මේ සිදුවීම් ඔක්කොම එකතු කරලා බලපුවාම මහා විශාල ප්‍රමාණයක්. මේ සිදුවීම් වලට පුළුවන් එක්කෝ ඔබ පිස්සෙක් කරන්නට. එහෙම නැත්නම් ඔබේ මනස අවුල් කර දමන්නට. එහෙමත් නැත්නම් ඒ සිදුවීම් වලටම පුළුවන් ඔබ බුද්ධිමත් මිනිසෙක් බවට පත් කරන්නට. සිදුවීම් වලින් ඔබ පාඩම් ඉගෙන ගන්නවා නම් ඔබ බුද්ධිමත් මිනිසෙකු බවට ඉබේටම පත් වෙනවා. ඉතින් තෝරා ගැනීම තිබෙන්නේ ඔබේ අතේ. ඔබ සිදුවීම් වලට යට වෙලා මනස අවුල් කරගන්නවාද? එහෙමත් නැත්නම් ඒ සිදුවීම් වලින් පාඩම් ඉගෙනගෙන බුද්ධිමත් මිනිසෙක් බවට පත් වෙනවාද? ඉතින් තෝරා ගැනීම තියෙන්නේ ඔබේ අතේ.

0: ආ එන්න එන්න මහත්තයා. අතුලින් ඇවිත් වාඩි වෙන්න.
1: ආ බොහොම ස්තුතියි මුදලාලි. කරදර වෙන්න එපා.
0: මොන කරදරයක්ද මහත්තයා? මහත්තයලා වගේ අයට අපි සලකන්න එපා ඈ. අපේ කොළඹ ඉන්න මුණුපුරත් කියනවා මහත්තයා එයා යන විශ්වවිද්‍යාලේ ලොකු තනතුරක් කරන්න කියලා. ළමයා ඔය ඔරංජම් බාර්ලි බෝතලයක් ගේන්න විදුරු දෙකකුත් එක්ක.
1: අනේ මේ මුදලාලි කරදර වෙන්න එපා.
0: නැහැ නැහැ මහත්තයලා වගේ අය අපේ ගමට වටිනවනේ. හැබැයිටම මහත්තයා දැන් ගේත් හදලා ඉවරයි නේද? මොකද මේ පැත්තේ ගල්වැලි එහෙම තව ඕනේද?
1: නෑ නෑ මම එහෙනම් ආපු කාරණාව කියන්නම්කෝ.
0: කියන්න කියන්න මහත්තයා ඕන උදව්වක් කරන්නම්.
1: මම දැන් පොත් 3-4ක් ලියලා පළ කරලා තියෙන්නේ. මේ මගේ 5 වෙනි පොත. ඒ පොතේ නම තමයි මුදල් සොයන්නේ කෙසේද. දැන් ඉතින් මේ පොත අච්චු ගහන එක තමයි ප්‍රශ්නේ. මොකද මා ළඟ එච්චර මුදලක් නෑ. ඒ කියන්නේ පොත අච්චු ගහන බරපැන මුදලාලි දරන්න ඕනේ. මේක හරි වටින පොතක්. මොකද මුදලාලි කල්පනා කරන්නේ පොත විකිණෙනවා උණු කැවුම් වගේ. බය වෙන්න එපා මුදලාලි.
0: නෑ මම මේ කල්පනා කළේ මේක හරි වටින පොතක් තමයි. බලන්නකො මේකේ නම මුදල් සොයාගන්නේ කෙසේද.
1: ඒකනේ මම කිව්වේ මුදලාලි.
0: මම කියනද මහත්තයා වැඩක්. මහත්තයා මේ පොත මුල ඉඳලා අගටම කියවන්න. එක වතාවක් නෙමෙයි 2-3 වතාවක්ම කියවන්න. ඒකේ තියෙන කරුණු කාරණා ඒ විදිහටම පිළිපදින්න. එතකොට මහත්තයාට පුළුවන් මේ පොත අච්චු ගහන්න ඕනේ සල්ලි ටික හොයාගන්න.
2: චින්තක සිරිකුමාර ගාමිණී පැලැඳ පිටපත ගාමිණී පැලැඳ.
3: හද යා කරන ශනිදා සාදය.
2: ශනිදා සාදය ඔබ වෙත ගෙනෙන්නට අදත් මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලින්. මම ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ ඔබ සැමට.